0: මේ විනේ කපිරු බර් වබස් මිරි කමිරි බරවන් කරන පයිසා මේ විනේ කුදු කනසරෆි බන් බර ખરીદ මිරි කමිරි මේ විනේ ක පයිසා කොම් තුමිගේ බලබර් කොම් තවිල් මෙෂා පයිසා මවලා මෙෂා
1: bale tete so pulam afghan bisim belbar kom tawil mesha paisam rawan mesha paisam mahfuz omas tu bekh ki bare mek sa salam bare mi dostam yak so pulam register ko
2: jada baba yak taksi ta kat fut kopitas kerit bare tashakkur